තදේ ලමොද්දා හමින් මන්දේ කරෙත්තාම් පිලේ අයි ලන්නායේ සරේ අරීතුවා නංගේ කරේ පගේ සම්පයි කලමයි දෝ නඥෝ අයන් පනසෝ බයන් සිදකා දඥන් ලමෝ අපරායේ

ඒතල්සාමියත් තෙදරාන ලැප් අංකත් ලාගන්සයි දරාමකං ලළුවනිින්කං නංගුවබුලං කකි බාජලයි නසම්පත් අමඟයිකමම්ප්‍රන් දරෝගගම් තප්ඥපන් තුමුහමදං කයු බෝරගන් බ්‍රිලියන් පතියන් පුලස්දන් පුලස්මයස් රරහ ජුගම් බාර්වන් රම්බයි නසම්පත් මංගයි කෙදාගන්තියන් දරාක්‍රියන් කපාගුවියන් ගස්යන් අතයෝ තිබියන් අනුගන් ලුබානනියන් නදියන් කබාපලියන් නන්සන් කරවයි නසම්පත් මංගයි දාපයෝ දරබුල අපලන් තකුරා බකජම ගමකරුබුවන් කමන් තපෝ පනයමං කපය ලලුවක් ජං කරයඥෝ නං තම්පුහලම්පෝ පය අමුදියන් ලිලාය ලිලියන් අයේ පලන්තාරුණක් දරාකරියන් ඇසං කිලියන් අරිංගියත් ගබුගයි නසම්පත් මංගයි පනසිදයම්පුත් ලලුවතිකි ජලපානයි කලිගි කරේ තබෝ අමිකායේත් ලලුවනිය මෝනලලුච ඒදලුඥෝර්ද ලුඥ අන්න අලුන්තාරත උජන්කාබ්‍රයෙන් සම්පත් මංගයි මනලන් තප්ඥපන් ඥෝ අයේ තම්බුවනරුමන් පදේ ලාලඟය නසම්පත් අමගයි කකේ තංගෝ උඩරබුල දිය මඩකාරම සිකු තුචුවම් සිකු කතවෝ ලඟ අරසෝ දබුවන් අමුලයේ කතිකි ඇතුඥන් කදරගඟම් තංගෝ අපපන්න